නාමා ඉපදේ රේමන් ඕට්ලේ හෝ හරනාමා ජාකේ සිමරන් දුර්මතනා සේ පාවේ පද නිර්වාණා රහෝ

පඤ්ඤමා අස්පදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේකක පාප සමනාසෙන් හර්ෂෝ දෙ මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිර රායේ අන්තේ හොය සඛායි රහව සගල දුක් කා දේරා පන්නා සංස්කූර් මුඛ ලයි

අනද මංගල ගුරු චරණීලාගේ පායේ සූක්ක නේරේ රාම සුඛ නිදාන මිලියා දුඛරයා කිරපා කර ප්‍රබ රාඛියා හර චරණ ලාගා ප්‍රම්පෝ පාගා හර නාම රසනා පාඛියා හර ඒක චිතවේ ප්‍රබ ඒක ගාවේ හර ඒක දෘෂ්ටි ආයා බිනවන්ත නානක ප්‍රබ කරී කිරපා පුරා සත්ගුරු පායා මිල රහියේ ප්‍රබ සාධ ජනා මිල